නබාත අනච්ච අංජගාත වන රංජපාතයන් ටොටබන්ඩාරන්ටට අපාර ඩේට තරම් මතටට කරමුවන් බනනන්දා තම අන්තර්බෝලමනාචන්තා පරස්වාද කරුණාලියර කල්ලියය කල්කඩ නෑම මණ්ඩන ජගත ස්වරය පරමේ ස්වරය කල්කාරණය සරභයෝභාරණය තරතක තරණ ජක්ක කරණය මනමානය ජගජානය සරභඟ පරහ සරභං කරහ සරපාසිය සරවනාසියහ.